රංග කාලාන් කාරුණ පූතය අංගාපාය පංගත් මෙතය පාර්ගුණ ගන උදාර්මන් ගන් ප්‍රනාම් නිර් පැනකා මත්දුත් ප්‍රචාන් මෙත ගතු අකණ්ඩ. ආලෙස්සය කර්ම අදෘශ්‍ය තර්ම සර්බා පුණ්ඩා ඩියන්ඩන් බඩ්ඩයයි චාචරී ශන්ද තුවැ ප්‍රසාද ගුවිින්දි මකන්දී උදාරය පාරි හරියන් කරින් නිරනාමයකම් පුජං.